දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේ.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානව

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: බුදුන් ධම් සංඝ රුවනි බලයෙන් සදා කල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදුල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදුල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
5: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: சுதிலே அன்விதுளியன். සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: වී සිටින්නේ සුදිල ගුවන් විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන් විදුලියේ

ඔබතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදුකරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පින්වතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන්

0: කුමාරයාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතු වුණේ කුමක්ද? පින්තුනි, පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මයෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

0: ගයති
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න එකතු වෙච්ච දවස. ඔබ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලමු අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ තුල අපිට පෙන්නවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙකුට අකම්පිත හිතක් ඇති කරගන්න නම් අටලෝ දහම ගැන නොසැලෙන අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරි මේ ලෝක ධර්මතාවයෙන් අපි කාටවත් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ඒවා ආර්ය සත්‍ය. දැන් අපි ගමු චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍ය ගැන ඔබ හිතන්. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ඒක ආර්ය සත්‍යයක්. ඉපදුනානම් වයසට යනවා. ඒක ආර්ය සත්‍යයක්. ලෙඩ වෙනවා. ව්‍යාධිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛං, මරණම්පි දුක්ඛං, මැරෙනවා. ඊළඟට පිය විප්පයෝගෝ දුක්ඛෝ. කවුරුත් කැමති නෑ ප්‍රියයන්ගෙන් වෙන් වෙනවට. ඔබේ නෑදෑයෝ, ඔබේ දරුවෝ, ඔබේ ඥාතීන් හැමෝම ඔබත් එක්ක හැමදාම ඉන්න පුළුවන් නම් එහෙම තමයි කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ, කැමති වෙන්නේ. හැබැයි ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. කවුරුත් කැමති නෑනේ. සංසාර හතුරෝ ඉන්නවා, ඉරිසියාකාරයෝ ඉන්නවා, වෛරක්කාරයෝ ඉන්නවා. කොච්චර හොඳ කරත් ඒක වැරද්ද දකින්න මිනිස්සු ඉන්නවා. එවැනි මිනිස්සු ඇසුරු කරන්න එකට ජීවත් වෙන කාත් කවුරුත් කැමති නෑ. හැබැයි මේ ලෝකේ අපි ඉපදීපදී යන තාක්කල් අප්‍රිය පුද්ගලයන් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක ආර්ය සත්‍යයක්. අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟට කැමති දේ නොලැබීමේ දුක. යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. දැන් කෙනෙක් කැමති වෙනවා, ඉපදීපදී යන සත්‍යයක් කැමති වෙනවා. දැන් බලන්න ඔබ මිනිස්සු සමහර අය දිහා බලලා කියනවා, අපෝ අපිට නම් උපෝපං ආත්මිකවත් ඔය වගේ තැන්වල නම් උපදින්න ඕනේ. හැබැයි ඒ කැමැත්ත, හැබැයි ඒ කැමති දේ උහුට ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. අපි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් අවිද්‍යාවත් තණ්හාවත් නිසා හැදි හැදි යන මේ සංසාර ගමන තුල ඕනේ තරම් අපි අකමැති ආත්ම භාවවල සතර අපාය. කවුද කැමති සතර අපාය උපදින්? හැබැයි සතර අපාය මහගෙදර වගේ අපායට ඇදිලා යන නොඑක් දුක් සහිත ආත්ම භාව කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ, මට අංග විකල කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට අන්ධ කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට මේ වගේ නුවණ නැති කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට දුප්පත් පවුලක උපදින්න ලැබේවා, මට මේවා. කවුරුත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි තමන් අකමැති වුණත් ඒ අකමැති දේ තමන්ට සිද්ධ වෙන්නේ කෙලෙස් සහිතව යන සසර ගමනක් තුල අනාත්මයි. තමාගේ වසඟේ පවත්වන්න බැරි ගමනක් අපි මේ යන්නේ. ඒ නිසා ඉපදීම උරුම කරගත්ත සත්‍යයන් අපි අකමැති තැන්වලත් උපදිනවා. ඊළඟට ඉපදිච්ච කෙනා ලෙඩ වෙන්න කැමති නෑ, වයසට යනවට කැමති නෑ. නොයේක් උපක්‍රම යෙදෙනවනේ. දැන් බලන්න, ලෙඩ නොවී ඉන්න කියලා හිතාගෙන මොන දේවල් කරත් නිරෝගී සම්පත්තිය පිණිස මෙන්න මේ දේ හේතු වෙනවා කියලා තමාර ලාවට කවුරු හරි කිව්වොත්, ඔබ අහලා ඇති වදකහසු දිය බීපු මිනිස්සුත් අතීතේ ඉඳලා තියෙනවනේ මේ රටේ. එතකොට ඒ වගේ ලස්සන වෙනවා, නිරෝගී සම්පත්තිය ලැබෙනවා, හැමදාම ඉන්න පුළුවන්. මෙහෙම කිව්වහම සමහර වෙලාවට ඒකට ඇලුම් කරලා ආස කරලා සමහර ලාවට වසවිස වුණත් බොන්න පෙළඹෙනවා මිනිස්සේ. තමට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වොත්. ඒ නිසා කවුරුත් කැමති නෑ වයසට යනවට, කවුරුත් කැමති නෑ ලිඩ වෙනවට, කවුරුත් කැමති නෑ ජරාවට පත් වෙලා දුක් විඳින්න. හැබැයි ඒ දේ සිද්ධ වෙන. ඒක ආරි සත්‍යයක්. ඒක අපිට වළක්වන්න බෑ. අන්න ඒ නිසා මරණය බලන්න මැරෙන්න යන මිනිස්සු කොච්චර අඬනවා, වැළපෙනවා, අනේ මාව බේරගන්න, මට නම් මැරෙන්න බෑ, අනේ බුදු ඩොක්ටර්, අනේ දරුවනේ මට මැරෙන්න බෑ, කොච්චර අඬනවද. හැබැයි අඬන වැළපෙන අතරේ, දූ දරුවෝ ඥාතීන් හඬා වැළපෙන අතරේ මේ සියල්ල අතහැරලා පරලොව යන සිද්ධ වෙන. ඒ නිසා මෙන්න මේ ධර්මතාවයන් අපි කාටත්, මේකට ආගම් ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ, ජාති කුල ඒ ભેද නැහැ,
රජෙක්ුණත් සිටුවරෙක්ුණත් මොන ආගමේ වුණත් මොන ජාතිය වුණත් කවුරු වුණත් ඉපදුනානම් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, මේ සමස්ත දුක ආර්ය සත්‍ය අත්දකින්න සිද්ධ වෙනවා. මේ දුකත් එක්ක ජීවත් වෙන ගමනේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නවා අපි 11 ගින්නකින් දැවි දැවි ජීවත් වෙන්නේ. 11 ගින්න රාග, ද්වේෂ, මෝහ, මේක ගින්න. රාග ගින්න තුල සමහර වෙලාවට මොනතරම් ජීවිතේ රාගය නිසා මිනිස්සු මුළු ජීවිතේම විනාශ කරගන්න. පෞල් ජීවිත විනාශ වෙනවා. තමන්ට සමාජයට මූණ දෙන්න බැරි තත්ත්ව ඇති වෙනවා. සමහරු ලැජ්ජාවටම වහබුණෝ ජීවිතේ නැති කරගන්නවා. එතකොට මේ රාග ගින්න නිසාම දැවි දැවි විශාල අකුසල් කර කර ජීවිතේ දුක් විඳින. ද්වේෂයේ ගින්න දැවෙනවා. ඊළඟට මෝහයේ ගින්න. ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම, ශෝක පරිදේව, දුක්ඛ දෝමන සුපායාස. ඔබ බලන්න මිනිස්සු පපුවට ගහ ගන්නවා, ඔළුවේ අත් ගහ ගන්නවා, නංගොත් කිය කියා අඬනවා, විලාප නගනවා. මේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වාම මොනතරම් දුක් ගැහැට ගොඩක් එක්කද අපි මේ ජීවත් වෙන්නේ. හැබැයි මේ ජීවිතයේ තුල අපි කාටත් හැමෝටම දැන් කෙනෙක් හිතන්න පුළුවන් පොහොසත් මිනිස්සුන්ට ඉතින් මේ වගේ ප්‍රශ්න නැහැ. ඊළඟට ඔය ඉහළ පවුල් වල ඉන්න මිනිස්සුන්ට පිට රටවල් වල ආයට ඒ ආයට ඉතින් අපිට වගේ ප්‍රශ්න නැහැ නේ කියලා කෙනෙක් හිතනවා. හැබැයි පොහොසත් පවුලේ ඉන්න මිනිස්සයා සමහර ලාවට හිතනවා අපිට රැට නිින්දියක් නැහැ, හොරු පණී කියලා බයයි. චෙක් රිටර්න් වෙයිද, ඊළඟට දේපොළ වලට ප්‍රශ්න ඇති වෙයිද, බිස්නස් වලට මොනවා වෙයිද, ඒ මිනිස්සුන්ට එහෙම බයක් තියෙනවා. ඒ මිනිස්සයා මාලිගාවේ ඉඳන් හිතනවා අර පැල්පතේ ඉන්න මිනිස්සයාට හොඳට පැදුරේ නිින්ද යනවා ඇත. ඒ මිනිහට ඉතින් අපිට වගේ එහෙම ප්‍රශ්න නැහැ නේ. ණයකාරී වෙන්නෙත් නැහැ, ව්‍යාපාර කඩාගෙන වැටෙන්නත් නැහැ. ඔය මොනවා හරි අලබ්බතලයක් හරි කාලා හොඳට නිදා ගන්නවා අන්න මිනිස්සු. එතකොට එයා අර තව කෙනෙක් දිහා බලලා ඒ විදිහට හිතනවා. ඒ නිසා මේ හැම මිනිස්සයාම අඩු වැඩි වශයෙන් දුකක් විඳ විඳ තමයි මේ සසර යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ එන ප්‍රශ්න මේවා තමයි ලෝක ධර්මතාවේ. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ, සැප දුක, යස ආයස, නින්දා ප්‍රශංසා. මෙන්න මේ දේවල් බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, මහරහතන් වහන්සේලාට කාටත් වෙනවා. මේ නින්දා අපහාස රහත් තුනත් නින්දා අපහාසයිනෝ. සමහර මහරහතන් වහන්සේලාට බොරු චෝදනා, බොරු ප්‍රශ්න, නොයේක් විදිහේ කරදර බාධා කොච්චර ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති, හිත කම්පාවට පත් වෙන්නේ නැත්නම්, අශෝකං විරජං කියම විරාජමානව ඉන්න පුළුවන් නම් මොන ප්‍රශ්නය ආවත් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරා. දැන් අපි ටිකක් විමසලා බලමු ලාභ අලාභ. සමහර වෙලාවට කෙනෙකුට නොසිතන විදිහට සමහරුන්ට ස්විප් වැටෙනවා. අනුන්ගේ දේපලත් අයිති වෙන්න පුළුවන් සමහරලාට. කවුරු හරි නොසිතන කෙනෙක් මැරෙනකොට දේපල ටික ලියලා මැරෙන්න පුළුවන්. එක්කෝ මගදී හම්බෙලා හිතවත් වෙලා, එක්කෝ තමන්ගේ මොකක් හරි මොහොතක උදව්වක් කරා කියලා ඒක මතක තියාගෙන. ඒ වගේ සමහර පුද්ගලයන්ට නොසිතන ලාභ ලැබෙන. උසස් වීම ලැබෙනවා, ඉහළ තනතුරු ලැබෙනවා, ගෞරවනාම ලැබෙනවා, ලාභ ලැබෙනවා, මිල මුදල් ලැබෙනවා. එතකොට මේවා තමන්ට ලැබෙනකොට කෙලෙස් සහිත පුද්ගලයාගේ ස්වභාවය, ලෝක ධර්මතාවය ගැන, ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැති පුද්ගලයා කෙලෙස් වලින් ඒවට ඇලුම් කරනවා, ඒවට ආස කරනවා, තව තවත් ලාභ සත්කාරවලට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ සඳහන් වෙනවා ලාභ සත්කාර සංයුක්තයේ කියලා දේශන පෙළක්. මේ දේශනවලදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලාභ සත්කාර හම්බ කරන්න සල්ලි භාගයේ දීපොළ ඉඩකඩම් ගෞරවයේ කීර්තිය ප්‍රසිද්ධිය මේවා ලැබීමේ ආසාව මිනිසයන් තුල සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු දක්වාම කාවැදිලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ කොච්චර භයානකද මේවා කියලා. දාරුණෝ බික්කවේ මහණෙනි, මේවා බොහොම දරුණුයි කියන ලාභ සත්කාරෝ බොහොම දරුණුයි. කොච්චර දරුණුද කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් බුදු ඇසින් දකිනවා. මහණෙනි, තමන්ගේ අම්මා නිසාවත්
බොරුවක් කියන්නේ නෑ කියන අදිෂ්ඨානෙන් ජීවත් වෙන එවැනි සිල්වත් පුද්ගලයෝ බුදු වැසින් බුදුරජාන් වහන්සේ දැකලා තියෙනවා කියන. ඒ කියන්නේ කවුරු හරි කියනවා අම්මාව මරනවා මෙන්න මේ දේ කියන්න කියලා, බොරුවක් කියන්න කියලා කියනවා. දැන් අපි ගමු කවුරු හරි උසාවියට හරි මේ ගියේ උසාවියට කියන්න ඕන, නැත්නම් ඔබේ අම්මාව මරනවා කියලා කවුරු හරි අර බ්ලැක්මේල් කරගත්තා කියලා හිතන්. එහෙම කෙනෙක් තව කෙනෙක්ව ඒ විදිහට තර්ජනය කරලා කියනවා මේ බොරුව කීවේ නැත්නම් අම්මා මරනවා. හැබැයි ඒ පුද්ගලයා හිතනවා අම්මා මැරුවත් මම නම් බොරු කියන්නේ නෑමයි, මම මගේ සීලය රකින්නවාමයි, අම්මා නිසාවත් මම බොරුවක් කියන්නේ නෑමයි කියලා දැඩි අදිෂ්ඨානෙන් ඉන්න පුද්ගලයා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කාලයක් යනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගෞරවයේ මිලමුදල් සල්ලි දීපල මේවා නිසා බොරු කියනවා බුදු ඇසින් දැකලා තියෙනවා කියන. එතකොට බලන්න තමන්ගේ අම්මා නිසාවත් බොරු නොකියන සමහරු ලාභ සත්කාර ඉදිරියේ, සල්ලි භාග ඉදිරියේ, දීපල ඉදිරියේ, ප්‍රසිද්ධිය ඉදිරියේ සමහර වෙලාවට බොරු කියන්න, බොරු චරිත රඟපාන්න, බොරුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මොනතරම් දරුණුද? බුදුරජාණන් වහන්සේ වදාළ ගුණ නසනවා, තමන්ගේ තියෙන ගුණ විනාශ කරලා දානවා. ඒ නිසා මේ අටලෝ දහම ඉදිරියේ ලාභයට ඇලුම් කරන කෙනා, ආස කරන කෙනා, ඒ ලාභය තුල උද්දාමයට පත් වෙන කෙනාට තමයි අලාභයේ ඉදිරියේ හිත හදාගන්න බැරි. දැන් බලන්න ඔබ සමහර පුද්ගලයෝ ලාභ ලැබෙනකොට, දියුණු වෙනකොට මම තරම් කෙනෙක් නැහැ කියලා හිතුවොත්, මේවා මටයි ලැබෙන්නේ, මේ ඔක්කොම මගේ දේවල්, මම හම්බ කරගත්ත දේවල්, මේවා මගේ පිනට ලැබෙන දේවල් කියලා ඒවා උපාදාන කරගෙන ඒවට ඇලුම් කරනවා, ඒවට ආස කරනවා. හැබැයි යම් හේතුවකින් මේ සියල්ල විනාශ වෙලා ගියොත් ඔහුට දරාගන්න බෑ අර අනිත්‍ය වෙනස් වීම. ඒක දරාගන්න බැරුව සමහර වෙලාවට පිස්සු හැදෙන මිනිස්සු ඉන්නවා. මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. අයියෝ ඇයි මට මෙහෙම වුනේ කියලා ජීවිතේ හදාගන්න බැරුව මුළු ජීවිතේම විනාශ කරගන්න පුද්ගලයෝ ඉන්නවා. දැන් බලන්න පහුගිය දිනවල අපි අත්දැකපු සිදුවීම්. ඔබ දකින්න ඇති ගෙවල් පිටින්, පවුල් පිටින් නාය ගිහිල්ලා බොහෝ දිනකගේ ජීවිත විනාශ වුණා. සමහර වෙලාවට මේ අය ගෙවල් දොරවල් හදන්න දහස් ගණන්, ලක්ෂ ගණන් ණය වෙච්ච අය සීට්ටු දාලා ණය වෙලා ගෙවල් හදනවා. පිට රටවල් වල ගිහිල්ලා දුක් විඳලා හම්බ කරගෙන ඇවිල්ලා ඒ සල්ලි වියදම් කරලා ගෙයක් හදන්නේ ජීවත් වෙ. එතකොට මේ ගේ හදලා බඩු මුට්ටු ගෙනහලා ඔක්කොම කරලා ගෙට පදිංචි වෙන්නේ හෙටයි කියලා මුළු ගේම කඩාගෙන ගියායි හිටියා. එක පුද්ගලෙක් හිටියා පිටරට ගිහිලා ලක්ෂ ගාණක් හම්බ කරගෙන ඇවිල්ලා ඒ ගෙනාපු මුදල් වලින් ගේ හැදුවා. අන්තිමට ටයිල් ටික ගන්න, ගේ ඉතුරු වැඩ ටික කරන්න බැංකු ණයකුත් අරගෙන ගෙයි වැඩ කරලා අවසන් වුණා. තව දවස් දෙක තුනකින් තමයි නැකත තිබ්බේ ගෙයි පදිංචියට. හැබැයි ඊට පෙර මුළු ගේම පස් කඳු එක්ක විනාශ වෙලා ගියා. අද ගේ තිබ්බ තැනක්වත් නැහැ. එතකොට බලන්න මේ වගේ තමන් කාලයක් බලාපොරොත්තු වෙයි කොච්චර සිහින මවනවද? ඊ හදලා මම මේ ගෙදර මේ විදිහට ඉන්නවා, මේ වගේ බඩු මුට්ටු ගෙට ගන්නවා, දරුවෝ මුණුබුරෝ එක්ක මේ ගී හද සමහරලාට මං ගී හදලා කසාදයක් බැඳ ගන්නවා, අම්මා තාත්තාට ළඟට ගන්නවා, මේ මිදුල මේ විදිහට හදනවා, මේ සිහින මවනවා මිනිස්සු. හැබැයි ඒ සිහින එක රැයෙන් බොඳ වෙන්න පුළුවන්, එක මොහොතෙන් ඒ සිහින බොඳ වෙන්න පුළුවන්. හැබැයි එවැනි අවස්ථාවක හිත හදාගන්න පුළුවන් වෙන්නේ ධර්මීය දන්න කෙනෙකුට, ලෝක ධර්මතාවයේ දන්න කෙනා. අන්න හිතනවා මේක තමයි ලෝක ස්වභාවය, පුට්ටස්ස ලෝක ධම්මේ, මේ ලෝක ධර්මතාවයේ ඉදිරි චිත්තං යස්ස නකම්පති, එයාට හිත කම්පා නොවි හිත හදාගන්න පුළුවන් නම් මේක තමයි ලෝක ස්වභාවය කියලා හිත හදාගන්න පුළුවන් නම් අශෝකං විරජං කේම, විරාජමානව ඉන්න පුළුවන්, නොසැලී ඉන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තම, ඒක මංගල කාරණය. දැන් බලන්න සමහර පුද්ගලයෝ ගෙවල් දොරවල් විනාශ වෙනකොට සමහරු තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ජීවිතේ විනාශ කරගන්න අය ඉන්නවා. හැබැයි සමහරු අඬනවා, වැළපෙනවා, මුළු ජීවිතේම විනාශ කරගන්නකොට තව කෙනෙක් නැහැ මං කොහොම හරි නැගිටිනවා. ඕක තමයි ලෝක ස්වභාවය. මං හිත හදා ගන්නවා ඔయిత වඩා දීපොල නැති වෙච්ච මිනිස්සු හිටියා, ඔయిత වඩා දේවල් නැති වෙච්ච මිනිස්සු හිටියා, මං කොහොම හරි නැගිටිනවා කියලා තව කෙනෙක් ආයි අඩියේ ඉඳන් නැගිටින උත්සාහ කරනවා. අන්න හිත හදාගත්ත කෙනාගේ ස්වභාවය. ඒ නිසා ලාභ වගේමයි අපිට
අලාභත් ලැබෙනවා. ඒ දෙකම සතුටින් මිඳගන්න පුළුවන් නම් අන්න අකම්පිත හිතක් ඇති කෙනෙක්. දැන් ඔබ බලන්න පටාචාරාව ගැන හිතන්න. පටාචාරා චරිතය තුළ බොහොම ධනවත් පවුලක කෙනෙක්. ඒ ජීවිතේ කොච්චර දේවල් තමන්ට අහිමි වුණාද. ආදරයක් නිසා තමන්ට දෙමව්පියෝ දේපල සැප සම්පත් සියල් අහිමි වෙලා ගියා. තමන් මහ විශාල ධනවත් පවුලක සිටු පවුලක් කියලා කියන නගරෙම ඉන්න ධනවත්ම කෙනෙකුට තමයි රජ්ජුරුව සිටු තනතුරක් දෙන්නේ. එතකොට මේ නගරේ ඉන්න ධනවත්ම සිටු පවුලේ එකම දුව. එතකොට බොහොම ලස්සන දුව, එකම දරුවා. හැබැයි තමන්ට හිත ඇදිලා ගියා මොකක් හරි පෙර අකුසලයකට වෙන්න පුළුවන්. ඒ හිත ඇදිලා ගියේ තමන්ගේ නිවසේම ඒ මෙහෙකාරකමට දරපලන්න ආපු තරුණයෙක් එක්ක හිතවත්කමක් ආදරයක් ඇති වුණා. එතකොට ඒ ඇතිවෙච්ච ආදරයත් එක්ක අර තමන්ට ලැබිච්ච සියලු සැප සම්පත් අතහැරලා පැනලා ගියා. දැන් පැනලා ගියේ තවත් මාලිගාවකට නෙමෙයිනේ, ඈත ගිහිල්ලා මහා කැලේක පුංචි පැල්පතක් හදාගෙන ඉන්නකොට අර විශාල මාලිගාවක ආම්බරේක සැපසේ සිනිඳු යහනාවල් වල සේවකයෝ ආරක්ෂකයෝ පිට බොහොම සැපසේ හිටපු කෙනෙක් මහා කැලේකට ගිහිල්ලා වනසත්තු, සත්තු, සර්පයන් මේ මැසි මදුරු පීඩා මේ සියල්ල එක්ක නිකම් පොල් අතු වලින් පැලක් හදාගෙන මැස්සක ඉන්නකොට අර ඇතිවන දුක, හැබැයි ඒ සියල්ල තමන්ට විඳගන්න සිද්ධ වුණා. අර සියල් අහිමි වුණා, ආදරයක් එක්ක සැප සම්පත් අහිමි වුණා. ඒත් හිත හදාගෙන කාලයක් ජීවත් වුණා. ඒ තුල තමන්ට දරුවෝ ලැබුණා. ඒ ප්‍රශ්නත් එක්ක ඇතිවෙච්ච ගැටුම් එක්ක ආපහු තමන්ගේ දෙමව්පිය හොයාගෙන එනකොට ස්වාමියාට සර්පෙක් දෂ්ට කරලා ස්වාමියාගේ ජීවිතේ නැති වුණා. අන්න තමන් නොසිතපු දෙයක්. තමන් අර ආදරය කරනකොට ඊළඟට දෙමව්පිය විපාකියද්දී ස්වාමියා එක්ක ගිහිලා ජීවත් වෙනකොට කොයිම වෙලාවකවත් ස්වාමියාට මෙහෙම අනතුරක් සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි සර්පෙක් දෂ්ට කළා, ස්වාමියා මැරුණා. දරුවෝ දෙන්න පමණයි, දරුවෝ දෙන්න වඩාගෙන තුරුල් කරගෙන දෙමව්පියෝ ළඟට එනකොට අචිරවතී ගංගාවෙන් දරුවෝ ඈතර කරන්න ගිහිල්ලා දරුවෙක් ගඟේ ගහගෙන ගියා, අනෙක් දරුවෙක් උකුස්සෙක් ඇවිල්ලා දැහැගෙන ගියා. එතකොට මේ සියල්ලත් එක්ක අවසානයේ පිස්සු හැදිලා නතර වුණේ. ඇඳි වතක්වත් නැතුව පිස්සුවෙන් තමන් අන්තිමට ගමට එනකොට අම්මා තාත්තා දැවෙනවා සුකුණි. දැන් බලන්න මිනිස්සෙකුට සිද්ධ වෙන්න තියෙන දේවල් අතර දීපල නැති වෙලා අවසානයේ ස්වාමියාද දරුවෝද දෙමව්පියෝද තමන්ගේ සියලු දේවල් නැති වෙලා මහපාරට වැටෙනකොට එක පිට මේ වැනි ප්‍රශ්න එනකොට කෙනෙකුට දරා ගන්න බැරි වෙනකොට අවසානයේ පිස්සු හැදෙනවා. ඒ සිදුවීමත් එක්ක තමන් ඇඳිවතින් ඇඳුමක්වත් නැතුව පාරි පිස්සුවේ දුවගෙන ගියා. දැන් ඔබ හිතන්න පාරක කවුරු හරි එහෙම පිස්සුවේ කොණ්ඩේ කඩාගෙන ඇඳුමක් නැතුව පාරි පිස්සුවෙන් කෙනෙක් දුවනවා නම් මිනිස්සු ඔබ ඕන තරම් සමහරලාට ඔහොමයි දැකලා ඇති පාරවල්. හැබැයි මිනිස්සු කියන්නේ අන්න පිස්සෙක්, අන්න පිස්සියා. ඕවා කී කී තව කොච්චර මිනිස්සු පාර දෙපැත්තේ නිඳා කරන්නේ, බනින්නේ නැත්. සමහරලාවට ගහන්නත් ඇති ඇඳුම් නැතුව දුවනකොට. හැබැයි මෙහෙම ගියාට පෙර පිනකුත් තිබුණා. මේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථානෙ ලබන්න සසර පාරමී පුරාගෙන ආපු කෙනෙක්. එදා පෙර පිනක් තිබිච්ච නිසා අනුකම්පා ඇති උපාසක මහත්මයෙක් ඇඟිල්ල දික් කරා අන්න අර පැත්තට දුවන්න කියලා. පිස්සුවෙන් වගේ දුවගෙන යනකොට පෙර පිනකට ආවේ ජීතවනාරාමේ දම්සභා මණ්ඩපයේ. එදා විශාල පිරිසක් බණහන අතරේ දම්සභා මණ්ඩපයේ දුවගෙන එනකොට උපාසක මහත්මයෙක් සලුවක් විසි කරා. මේ සලුව බුදුරජාණන් වහන්සේ දකින්නකොටම සිහිය ඉපදුනා. උන්වහන්සේ අදිෂ්ඨාන කවදාවත් හිතන්නේ නැතුව ඇති බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා රහත් වෙන්න නිවන් දකින්න පිනක් තිබ්බා කියලා. හැබැයි ඒ පින මතු වුණා. එතකොට අපිට පේනවා ජීවිතයේ කෙනෙකුට දැන් මේ සියලු විපත් වෙලා මහපාරට වැටිලා පිස්සු හැදිලා දරුවොත් නැති වෙලා කොහොම හරි ආයම සාසනීය තුල නිවන් දකින්න පුළුවන් අවස්ථාව ලැබුණේ බොහොම ධනවත් පවුලක හිටපු කෙනෙක් පටාචාර. ඒ වගේ මහ විශාල මාලිගාවල් වල හිටපු මිනිස්සු එක රැයෙන් මහපාරට වැටෙන්න පුළුවන්. රජකම් කරපු මිනිස්සු එක රැයෙන් යන්නේ නමක් නැතුව මහපාරට වැටෙන්න පුළුවන්. දැන් බලන්න
බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව පාලනය කරපු රජවරු සොළොස් මහා ජනපද හැටියටයි දඹදිව පාලනය අරගෙන ගියේ. ඒ අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය, කොසල් රාජ්‍ය. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 19ක් වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාම. ඒ වගේම පූර්වාරාමි වස් කාල 6ක් වැඩ සිටියේ. බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලෙන් අවුරුදු 25ක්ම සැවැත්නුවර මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. සැවැත්නුවර තමයි කෝසල රාජ්‍ය කොසල් ජනපදයේ අගනගරේ. ඒ නිසා කොසල් රජුරවන්ට නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන අවස්ථාව ලැබුණා. බුදුරජාණන් වහන්සේත් එක්ක හිතමිත්තකමක් ඇති වුණා. හැබැයි රජුරව බොහොම කාම භෝගී රජ කෙනෙක්. බොහොම සැප සම්පත් වලට බලකාමීට ආස කරපු රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වැසුරු කරා කියලා රජුරව බණ භාවනා කළ නිවන් දකින්න උත්සාහයක් ගත්තේ නැහැ. හැබැයි මේ රජකම් කරත් රජුරවන්ට අවසානින් මැරෙන්න උනේ. කාත් කවුරුත් නැතුව අම්බලමක කොසල් රජුරව මැරුණේ. එතකොට අපිට පේනවා රජකම් කරපු දඹදිව වගේ මහ විශාල රාජ්‍යක සොළොස් මහ ජනපද අතර ප්‍රබලම රජා. හැබැයි මේ රජුරෝ කාත් කවුරුත් නැතුව අම්බලමක මැරිලා ගියා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ මාලිගාවේ හිටියත් අපි දන්නේ නැහැ හෙට මොකක් වෙයිද, අනිද්දා මොකක් වෙයිද. මේ පිනේ විපාක අවසන් වෙනකොට එක රැයින් ඔත්පල වෙන්න පුළුවන්. තමන්ගේ ගුණ කියපු අය, තමන් වර්ණනා කරපු අය, තමන්ගේ හොඳ කියපු මිනිස්සුම තමන්ට ගල් මුල් අරගෙන ඉන්න පුළුවන් ආපස්සට. ඒ නිසා මේ ධර්මතාවය ගැන ඔබ ධර්මයේ තුලින් හිත හදාගන්න දක්ෂ කෙනෙක් නම් අන්න ඒ කෙනා තමයි අකම්පිත හිතක් ඇති කෙනා. ඒ තම මංගල මුත්තමං. ඒ කෙනා මංගල කාරණයක්. ඒ කෙනාට චිත්තං යස්සන කම්පති. හිත කම්පා නොවි අශෝකං විරජං කේමං කියන විරාජමාන නොසැලී ඉන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. ඒ නිසා ලාභ වගේමයි අලාභ, සැප වගේමයි දුක. සැප සම්පත් ලැබෙනවා. සමහරට දරුවෝ සලකන කාලේ ඉන්න පුළුවන්. සලකපු දරුවම එළියට ඇදලා දාන්න පුළුවන් ඊදරි. ඊළඟට තමන්ගේ ස්වාමියා, බිරිඳ බොහොම ආදරෙන් ඉන්න පුළුවන්. කාලයක් ආදරෙන් ඉන්නවා. ඒ ස්වාමියාගේම කාලෙකදී මැරුම් කන කාන්තාව ගැන අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා අර සැප සම්පත් ලැබුණා වගේමයි දුක. ඊළඟට බොහොම ගෙවල් දොරවල් ව්‍යාපාර දීපල යාන වාහන ඇතුව සැපසේ හිටපු මිනිස්සු සමහරලාට මහපාරේ හිඟා කනව වෙන්න පුළුවන් අද වෙනවා. අද අනුන්ගෙන් යැපිලා ජීවත් වෙනවා. මේ මිනිස්සු අතර ඔබම මේ සමාජයේ දිහා බලාගෙන බලාගෙන යන්න අටලෝ දහම කියන එක කොයි තරම්නම් අපි කාටත් සාධාරණ දෙයක්. ලාභ වගේමයි අලාභ, සැප වගේමයි දුක. ඒ දුක් දුම්නස් එනකොට හිත හදාගන්න පුළුවන් වෙන්නේ ධර්මීය දන්න කෙනෙකුට. අනිත්‍ය ගැන මෙනෙහි කරපු, මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත, ආරි සත්‍ය වටහාගත් කෙනෙකුට විතරයි. ඊළඟට නින්දා ප්‍රශංසා. ප්‍රශංසාවට තියෙන ආසාව, කැමැත්ත, ප්‍රසිද්ධ වෙන්න තියෙන ආසාව, කැමැත්ත නිසා මිනිස්සු මොන තරම් දේවල් කරනවද. දැන් බලන්න මිනිස්සු සමහර වෙලාවට දුක් විඳලා කෙනෙක් ඉගෙන ගන්නවා, එක්ක ව්‍යාපාර කරනවා, මේ ඉලක්කේ තියෙන ඉස්සල්ලා දියුණුවේ. ඒ නිසා මුලින් උත්සාහ කරන්නේ දියුණු වෙන්න ඕනේ. ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ, හම්බ කර ගන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. එහෙම දියුණු වෙලා අපිකම් ව්‍යාපාර පටන් ගත්තා, දියුණු වුණා, ඔන්න ඒ ව්‍යාපාර ශේෂ්ත්‍රය දැන් ඉහළටම යන්න උත්සාහ කරන. ඊළඟට යාන වාහන ගන්න ආසයි. ඊට පස්සේ ඉස්සල්ලා සමහරලා පුට් සයිකලෙන් පටන් ගත්ත කෙනා වෙන්න පුළුවන්, මෝටර් සයිකලයක් ගන්න. ඊට පස්සේ හිතනවා මට තමයි දැන් ලොකුම වාහනේ තියෙන්නේ. ඊළඟට ඒකත් තවත් ආදායම් වැඩි වෙනකොට තව පොඩි වාහනයක් ගන්නවා, පොඩි කාර් එකක්. ඊළඟට තව ලොකු වාහනයක් ගන්නවා. කොහොම ගිහිල්ලා ඊට පස්සේ ආ බලනවා ලෝකේ තියෙන ඉහළම වාහන පරිහරණය කරන්න ඕන. ලෝකේ තියෙන ඉහළම දේවල් පරිහරණය කරන්න ඕන. තමන්ට මිල මුදල් ගොඩාක් ලැබෙනකොට ඊට පස්සේ ඔහු සමාජ තත්ත්වයක් ගැන හිතනවා. මට මගේ තත්ත්වයේ තියෙන්නේ මම පාවිච්චි කරන වාහනේ තුල. මගේ තත්ත්වයේ තියෙන්නේ මම අඳින ඇඳුම තුල. සමහර වෙලාවට ලක්ෂ ගණන් වටින ෂර්ට් හොයන්නේ. ෂර්ට් එකට අල්ලන බොත්තම රත්තරන් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ ඔරලෝසුව සමහරවිට ලක්ෂ 10යි 20යි ඔරලෝසු. එතකොට මේ මට්ටමට සමාජයේ තමන් කැපිලා පේන අනිත් මිනිස්සු අතර වැජබිලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. දැන් ওই ටික කොහොම ලැබුණා කියලා හිතන්න.
තමන්ට සල්ලිත් තියෙනවා, ඊළඟට ව්‍යාපාර තියෙනවා, යාන වාහන තියෙනවා, දීපල තියෙනවා. මේ ඔක්කොම ලැබුණාම ඊට පස්සේ හිතනවා මේ ඔක්කොම තිබුණත් වැඩක් නැහැනේ, බලය නැත්නම්. බලයක් ඕනේ. ඒ පිණිස ඊට පස්සේ දේශපාලනය ගැන හිතනවා. දේශපාලනයට යන්න ඕනේ. දේශපාලනයට ගිහිල්ලා බලය හදා ගන්න ඕනේ. අන්න ඒ පිණිස ඊට පස්සේ සැලසුම් කරනවා. ඊට පස්සේ බොරු රඟපෑම් කරන්න පුරුදු වෙනවා. ඒ රඟපෑම් තුළ බොරු කියන්න පුරුදු වෙනවා. මිනිස්සුන්ට බොහොම නිකන් උණු වෙච්ච හදවතින් තමන් සම්පූර්ණ අමුතු චරිතයක් හැටියට බලය හොයාගෙන තමන්ගේ ගුණධර්ම බලන්න සමහර පුද්ගලයෝ දේශපාලනය නිසාම රටේ බොහොම ගෞරවනීය චරිත කොච්චරනම් පහත් මට්ටමට වැටෙනවද කියලා. රටේ බොහොම ගෞරවයක් ඇති, බොහොම කීර්තියක් ඇති, මිනිස්සු බොහොම වැඳපු පුදපු ගෞරව කරපු චරිත දේශපාලනය නිසාම සෞත්තු වෙලා යන. මිනිස්සු බනිනවා, නින්දා කරන, නම කිව්වා බනින මිනිස්සු ඉන්න. ඊට කාලෙකට පෙර මිනිස්සු වර්ණා කරලා ෆොටෝ ගහගෙන ගෙවල්වල එහෙම වැඳුම් පිදුම් කරපු චරිත කාලෙකදී තමන්ම ලැජ්ජ වෙලා යනවා. ඇයි ඒ? බලය හොයන්න ගිහිලා වෙච්චදී. මේ වගේ තමන්ට කීර්ති ප්‍රශංසා සමහරලාවට හිතනවා පිරිස මම තනියෙන් නෙවෙනද, කොච්චර සල්ලි තිබ්බත් තනියෙන් යන්නේ වාහනේ, කොච්චර වටිනා වාහනයක වුණත් තනියෙන්. දැන් එහෙම නෙමෙයි. හමුදාව පිරිවරාගෙන, පොලිසියෙන් ආරක්ෂකයෝ පිරිවරාගෙන, මං නවත්තපුවහම මගේ දොර ඇරලා සර් බහින්න කියනකොට අන්න ඒ මට්ටමට ඒ මවා ගන්නවා තමන්ගේ ජීවිතය තුළ. මම මේ විදිහට ඉන්න ඕන. දැන් ඔහොම මවාගත්ත සමහර චරිත අපි හිතමු දැන් ප්‍රසිද්ධිය තියෙනවා, කීර්තිය තියෙනවා, ගෞරවය තියෙනවා, දැන් තමන් මවාගෙන ජීවත් වෙන. හැබැයි ඡන්දෙ පෙරදිලා ආපහු පල්ලෙහාට වැටෙනකොට සමහරු ලෙඩ වෙනවා. ටික කාලෙකින් එහෙම අර තිබ්බ පෙනුම නැහැ. ඊට පස්සේ ද්වේෂයෙන්, වෛරයෙන් ඊළඟට ලෙඩ වෙලා ටික කාලෙකින් සමහරලාට මැරිලත් යන. එතකොට අපිට පේනවා අර එන ප්‍රශ්න දරාගන්න බැරුව තමන්ගේ මුළු ජීවිතේම තමන්ට අහිමි වෙච්ච දේවල් වෙනදා වට කරගෙන හිටපු මිනිස්සු දැන් තමන්ට නැති වෙනකොට, වෙනදා තමන්ගේ ගුණ කියපු මිනිස්සු බැන බැන යනකොට, වෙනදා තිබ්බ බලය, ගෞරවය, ඒ හැකියාව දැන් නැති වෙනකොට ඒක දරාගන්න බැරුව පිස්සු හැදෙන මිනිස්සු කොච්චර ඉන්නවද? නොයේ ප්‍රශ්න ඇති කරගන්න චරිතයින්. ඒ නිසා මේ හැම දිනාටම ධර්මියත් එක්ක ජීවත් වුණා නම් ලාභ අලාභ, සැප දුක, යස ආයස, නින්දා ප්‍රශංසා. එතකොට යස ආයස කියන්නේ, යසස කියන්නේ පරිවාර සම්පත්. සමහර වෙලාවට තමන්ට දරුවෝද, නෑදෑයෝද, යාළු මිත්‍රයෝ, හිතවත් ඕනේ තරම් තමන් වට කරගෙන සිය දහස් ගණන් මිනිස්සු ඉන්න පුළුවන්. සමහරලාට සර් සර් කියාගෙන ඕන තරම් සැලුට් ගහගෙන මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනාම තමන් අතහැරලා යන දවසක් ඉන්නත් පුළුවන්. සමහර අය ඉන්නවා බොහෝ පිරිස පිරිවරාගෙන හිටපු අය, හැබැයි විශාල ගොඩනැගිලිවල තනියෙන් අවසාන කාලේ ජීවත් වෙනවා. සමහර ලාවට කාත් කවුරුත් නැතුව ජීවත් වෙලා මැරෙනවා ගෙදර. කො දරුවොත් නැහැ, දරුවොත් පිට රටවල් වල. තමන් උදව් කරපු මිනිස්සුත් නැහැ. විශාල ගෙදරක තනියෙන් කවුරු හරි වැඩකාරී, සේවකේ, ඩ්‍රයිවර් කෙනෙක් විතරයි සමහර ලාවට තමන්ට කන්නේ කාරි කඩින් ගෙනල්ලා දෙන්නේ. හැබැයි දීපල තියෙනවා, පොත්වල කෝටි ගණන් සල්ලි තියෙනවා. ඒ මොනවා තිබුණත් තනි වෙච්ච ජීවිතයක්. අන්න ඒ වගේ පිරිස තමන් පිරිවරාගෙන හිටියා වගේමයි කාත් කවුරුත් නැතුව ජීවිතේ තනි වෙන දවසක් එන්නත් පුළුවන්. ඒ නිසා මේ සියල්ල නිතර හිතන කෙනා මේක තමයි ජීවිතේ කියන්නේ. අපි ඉපදුනා නම් අපිට ඔය අටලෝ දහමින් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ලාභාලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යස ආයස. ඊළඟට ඔබ හිතන්න කවුද බලාපොරොත්තුනේ මේ වගේ නාය ගිහිල්ලා මිනිස්සු කොච්චරනම් පීඩාවට පත් වුණා. සමහර වෙලාවට හිතන්න ඇති සුනාමි ආපු කාලේ මිනිස්සුන්ගේ ගෙවල් යට වෙනකොට කඳු උඩ ඉන්න මිනිස්සු හිතා ගන්නවා අපේ නම් ගෙවල් තියෙන්නේ උඩ, ඔයිට වඩා විශාල සුනාමියක් ආවත් අපේ ගෙවල් ටික නම් බේරිලා, අපි තමයි ආරක්ෂිත තැනක ගිහ හදාගත්. එහෙම හිතපු මිනිස්සු සමහර වෙලාවට ඒ ගෙවල් පිටින්ම නාය ගිහිල්ලා පස් කඳුවලට යට වෙලා මැරෙන. සමහර වෙලාවට ඒව බලලා තව කෙනෙක් හිතන්න පුළුවන් කඳු උඩ නම් ගෙවල් හදන්න හොඳ නෑ, කොන්න නාය යනවා දැක්කනේ මිනිස්සුන්ට වෙච්චදේ. ඒ නිසා පහත් තැනක තමයි මේ නාය යන්නේ නැති තැනක ගිහ හදාගන්න. අපි ඉන්න තැන කොච්චර වටිනවද කියලා එහෙම හිතපු මිනිස්සු
සමහර වෙලාවට ගං වතුරෙන් ගෙවල් යට වෙලා යනවා. එක්ක භූමිකම්පාවල් වලින් යට වෙන. සමහර ලාවට ආරක්ෂිතයි කියලා හිතාගෙන සමහර තැන්වල ගෙවල් හදාගන්න. හැබැයි එතනම Tamanට විනාශයක් ගෙන දෙන. ඒ වගේ අපේ ජීවිතේ අපි කොතන ගියත් අපිට මේ ලෝක ධර්මතාවයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ හිතන්න සුප්‍රබුද්ධ රජුරෝ ගැන. සුප්‍රබුද්ධ රජුරෝ බුදුරජාණන් වහන්සේට පාර වළක්වලා නින්දා පහස කරලා බොහෝ විශාල අකුසලයක් කරගත්. ඒ බරපතල අකුසලී විපාකේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහණෙනි සුප්‍රබුද්ධ රජුරෝ බුදු කෙනෙකුට මග අහුරලා පාර වළක්වලා බුදු කෙනෙක්ව ආපහු හැරෙව්වා. නින්දා පහස කරලා මී රැස් කරගත් අකුසලී දින හතක් තුල විපාක දෙන බරපතල අකුසලයක්. රජුරෝ තව දින හතකින් මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පොළොව පලාගෙනම අපායට යනවා කියලා බුදුමුවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කල්ැතුවම දින හතකට කලින් බුදුරජාණන් වහන්සේ වෙන දේ කිව්වා. දැන් මේක දැනගත් රජුරෝ කැමති වුණේ නැහැ නේ. එහෙනම් එතනටම වෙලා හිටියේ නැහැ නේ. ආ දවස් 7 එනකන් ගිහිල්ලා පිය ගැට පෙළ ළඟම හිටියේ නැහැ නේ පොළොව පුපුරනකන්. රජුරෝ හිතුවා, මම එහෙමනම් ඔතනට එන්නෙම නැහැ. දවස් 7 පණිනකම් මං ඔය පළාතටවත් ඉන්නේ නැහැ කියලා මාලිගාවේ උඩුමහල් තලයට නැග්, තට්ටු ගානක් උඩටම නැග්. නැගලා කන්න බොන්න බඩුද කෑම බීම ඔක්කොම උඩට අරගෙන දොරටුවෙන් දොරටුවට පඩි පෙළ ළඟ ආරක්ෂකයෝ තිබ්බා. ඒ තිබ්බේ තමන් බැරි වෙලා හරි අමතක වෙලා පල්ලෙහාට බැහැගෙන ඉන්න આવොත් ආරක්ෂකයෝ දකින්න කොට හරි මට මතක් කියනවා පල්ලට බහින්න හොඳ නැහැ. දවස් 7ක් තුල මම මෙන්න මේ පිය ගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියෙනකොට පොළොව පලාගෙන යනවා කියලා බුදුරජාන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඕකෙන් මම බේරෙනවා, මං ඕක බොරුවක් කරනවා කියලා තමයි සුප්‍රබුද්ධ රජුරෝ මාලිගාවේ උඩටම නැගලා හිටියේ. දවසක් හිටියා, දෙකක් හිටියා, තුනක් හිටියා, 4, 5, 6 හත්වෙනි දවස. දැන් හත්වෙනි දවසේවත් හිතන්න නැතුව ඇති, ඒත් හිතන්න ඇති අද දවස ගෙවුනට පස්සේ ඕක ඉවරයි. අද දවස කොහොම හරි පැන ගන්න. ඔන්න අද තමයි හොඳම තීරණාත්මක දවස. මම බහින්නේ නැහැ කී කී ඉන්නේ නැති. හැබැයි ඒ වෙලාවට කර්මානුරූපිය නොසිතන විදිහට ක්‍රමයේ යෙදුණා. රජ්ජුරුවන්ගේ රාජකීය හස්තිය කුලප්පු වුණා. රජ්ජුරුවන්ගේ අශ්වය කුලප්පු වුණා. මාලිගා වටේ දුවන ඇතා තාප්පු පෙරලනවා, කනුව වලට අණිනවා, බිත්ති පෙරලනවා. ඇද්ගවෝ කාටවත් මේ ඇතාව දමනී කරගන්න බෑ. රජ්ජුරුව උඩ ඉඳන් කෑ ගහනවා පහළ බලාගෙන උඩුමහල ඉඳන් කාටවත් ඇහෙන්නේ නැත්. මෙහෙම වෙනකොට රජ්ජුරුවන්ට කේන්තිය වැඩි වුණා. උන් හිටි තැන් අමතක වුණා. රජ්ජුරුවන්ගේ හිත අර සියල්ල අමතක වුණා. කෑ ගහනවා කාටවත් ඇහෙන්නේ නැහැ. පහළට දුවගෙන ආව උඩුමහල ඉඳන්. අර දොරටු ළඟ ඉන්න අමාත්‍යවරු සේවකයෝ ආරක්ෂකයෝ තිබ්බට ඒ අය තල්ලු කරගෙන පල්ලෙහාට දුවගෙන ආව. එහෙම ඇවිල්ලා අර පිය ගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියනකොටම විශාල ගිනි ජාලාවක් මැවිලා අපායට ඇදගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ওই මුල් කරගෙන දේශනා කරනවා, න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අන්තලික්කේන අහසේ හැංගිලා බේරෙන්න තැනක් නැහැ. සමුද්ද මජ්ජේ මුහුදට ගිහිල්ලා හැංගිලා බේරෙන්න බෑ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් අහසට ගියොත් බේරෙන්න පුළුවන් වෙයි. ගුවන් යානා වලින් කොච්චරනම් ජීවිත විනාශ වෙනව. සමහර වෙලාවට අහසින් ගිහිල්ලා ජීවිත විනාශ වෙච්ච කොච්චර ඉන්නවද. ඒ නිසා අහසින් ගියත් බේරෙන්න කර්ම විපාක එනකොට ජීවිත විනාශ වෙන කරුණ වේදෙන්න පුළුවන්. මොහොත මැද්දේ කෙනෙක් හිතන්න පුළුවන් දූපතකට යන්න ඕනේ, වෙන රටකට පැන ගන්න ඕනේ, නැවකින් හරි ගිහිල්ලා බෝට්ටුවකින් හරි ගිහිල්ලා මොහොත මැද්දට වෙලා ඉන්න ඕනේ. එතකොට මට බේරෙන්න පුළුවන්. න සමුද්ද මජ්ජේ මොහොත මැද්දේ බේරිලා අකුසල් වලින් බේරෙන්න තැනක් නැහැ කිය. න පබ්බතානං විවරම් පවිස්ස. පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් ඇතුලේ බේරෙන්න තැනක් නැහැ කිය. තමන් ගල් ගුහාවක් හරි පොළොව ඇතුලේ හරි සමහර වෙලාවට ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර මේ ලෝකෙම යම් බොරු ප්‍රචාරයක් යම් බටහිර රටවල් අරගෙන ගියා ලෝක විනාශයක් වෙනවා. 2012 12 මාසේ 12 වෙනිදා මේ මායාවරුන්ගේ දින දර්ශනයක් එක ලෝක විනාශයක් වෙනවා කියලා. ඒවට චිත්‍රපටි හැදුවා. මිනිස්සුන්ගේ මනස ඒ විදිහට සකස් කරලා ඒවැම් මොකද කරේ සමහරු ලෝක විනාශයෙන් බේරෙන්න ලෝකෙම විනාශ වෙනකොට බේරෙන්න ක්‍රම.
සමහර රටවල් වල පොළොව ඇතුලේ ගොඩනැගිලි හැදුවා. ඒවා විකුණගත්. ඒවෙන් සමහර ව්‍යාපාර ගොඩනගා ගත්ත සමහර. එතකොට මේ ධර්මයක් නොදන්න සමහර මිනිස්සු පොළොව ඇතුළට හරි ගිහිල්ලා ඒ වෙලාවට බේරෙන්න ඒවා මිල දීලා ගත්ත. පොළොව ඇතුලේ විශාල කොන්ක්‍රීට් අඩි ගණන් මහත කොන්ක්‍රීට් දාලා පොළොව ඇතුලේ ගෙවල් හැදුවා. ඊළඟට සමහර ආයතන හෙල්මට් වගේක් හදලා තිබුණා, ඔළුව විතරක් බේරන, කඳ නැතු ඔළුව බේරගන්නේ. ඔබ දකින්න ඇති, ඔබ අන්තර්ජාලයට ගිහිලා ඔය ගැන හොයන්නේ ඒ කාලේ. එතකොට මේ වගේ නොයේක් විදිහේ එක එක මිනිස්සු මුලා කරන්න සමහරු පටන් ගත්. හැබැයි මිනිස්සු මේවා විශ්වාස කරන සමහර ආයතන දැනටත් අද මේ වෙනකොට ලෝකේ සමහරු හඳේ කොටස් කරලා ඉඩම් විකුණනවා. සමහරු අනාගතේ මේ හඳේ මේ විදිහට ජනාවාස ඇති වෙනවා කියලා දැම්මම මෙහි උප්පු දීලා ඉඩම් විකුණලා ඒවෙන් හම්බ කරන සමහර ව්‍යාපාර තියෙන ලෝකේ සමහර රටවල. එතකොට කෙනෙක් හිතනවා, අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච කෙනා හිතනවා, මේ මනුස්ස ලෝකේ ඉස්සරහට විශාල විනාශයක් ආවොත් හඳට ගිහිල්ලා එහි ජීවත් වෙන්න පුළුවන් වෙයි. දැම්ම ඉඩම් කැලක් අරන් දාගන්න ඕනේ. එතකොට බලන්න මේ අවිද්‍යාවත් එක්ක මිනිස්සු මොනතරම් මුලාවල් වලට පත් වෙනවද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ලෝකෙ කොහෙවත් මේ අටලෝ දහමින් තොරව අපිට බේරිලා ජීවත් වෙන්න පුළුවන් තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙන්නෙම විපත් බහුල කාලේ. කවදා කොතන කොයි මොහොතේ හෝ භූමි කම්පාවකින්, නායාමකින්, මුහුදු ගොඩ ගැලීමකින්, සුලිසුලං කුණාටු වගේ විපත් වලින්, ස්වභාවික විපත් වලින් අපේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ අනාගත බය සූත්‍රේ. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, අනාගතය ගැන හැම වෙලෙම මේ විදිහට හිතලා බියක් උපදවාගෙන වීරිය වඩන්න. ඒ කොහොමද? කෙලෙස් සහිතව ජීවත් වීම තුළ මාව දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා කියලා වීරිය වඩන්න. මොකද අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩනගපු සියල්ල විනාශ වෙන්න පුළුවන් අමනුෂ්‍ය ගොදුරක්. දැන් බලන්න විශාලා මහනුවර රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය, එතනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා ස්වභාවික විපත් වගේම නොපෙනෙන බලවේගවලින් ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඒ අනතුරත් අපට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, අප්‍රමාදීව ගුණධර්ම පුරන්, කෙලෙස් සහිතව ජීවත් වීම තුළ, දුස්සීලව ජීවත් වීම තුළ, අකුසල් බලවත් වීම තුළ අමනුෂ්‍යයෙකුට ගොදුරු වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. එක්ක ස්වභාවික විපතකින් තමන්ගේ ජීවිතේ දේපල ගොඩනගපු දේවල් සියල්ල විනාශ වෙලා යන්න පුළුවන්. මේ විදියට හිතමින් අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න කියන පිංගතුනේ, මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ දැන් බලන්න ඔබට තේරෙනවා ඇති, අපි ඉපදුනානම් අපිට මේ ලෝක ධර්මතාවෙන් බේරෙන්න බෑ. ඉපදුනානම් වයසට යනවා, ඉපදුනානම් නොයෙක් ලෙඩ රෝග හැදෙනවා, ඉපදුනානම් දවසින් දවස මරණයට ලඟ වෙන, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා, අප්‍රියයන් සමග එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා, දුක් විඳින්න සිද්ධ වෙනවා, අඬන්න වෙනවා, හූල්ලනවා, ඔළුවයත් ගහ ගන්නවා, සමහරු පපුවට ගහ ගන්නවා, නංගොත් කිය කිය විලාප දිදී අඬනවා, වැළපෙනවා. ඊළඟට මේ සියලු දේවල් විඳ විඳ ගිහිල්ලා සියල් අතහැරලා සතර අපාය මහගෙදර කරගත්ත සංසාර ගමනකට වැටෙන්න සිද්ධ වෙනවා. මේ ජීවත් වෙන කාලය තුල කොයිතරම් අටලෝ දහම එක්ක ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා, මේ සියල්ලත් එක්ක මොනතරම් දුක් විඳ විඳ යන සංසාර ගමනක්ද තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සි වෙන්න, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න. මේ භයානක සසර ගමනේ අනතුර බුදු කෙනෙක් තරම් මේ ලෝකේ මිනිස්සු දන්නවනම් ඒ කෙනා හිස ගිනි ගත්ත කෙනෙක්, ගින්න නිවන්න මහන්සි වෙනා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනා වගේ ධර්මාවබෝධයට මහන්සි වෙනවා, ධර්මීම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ නිසා අපේ ජීවිතවල අපි අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්නට ඕනේ. නින්දා අපහාස කරදර ප්‍රශ්න හොඳ කරත් බණිනවා. ඊළඟට කොච්චර යහපත් දේවල් කරත් ඔබට දැන් මිනිස්සු අපිට කියන, අනේ හාඳුනේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ,
ඇයි හොඳට ඉන්න අපිටම මෙහෙම වෙන්නේ? ඒක තමයි ලෝකේ ස්වභාවය. මේ ලෝකේ කවදාවත් සාධාරණයක් කොහින්වත් බලාපොරොත්තු වෙන්නේ එහෙම සාධාරණ ලෝකයක් නම් අපි කවුරුත් මේ ලෝකේ දුකයි කියලා හිතන්නේ නැහනේ. මේක සාධාරණ නම් මේ ලෝකේ සැපයක් නම් තියෙන්නේ. ඉතින් මේකේ ඉන්නවනේ කවුද නිවන් දකින්නේ? එහෙනම් මේකට ඇලුම් කරනවා, මේක වර්ණා කර කර මේ ලෝකෙම ඇලුම් කර කර වර්ණා කර කර මේකෙම ඉන්න පුළුවන්. මේකේ සාධාරණ සාධාරණයක් නැහැ. මේ ලෝකේ අසාධාරණකම් පිරিলা. ඒ නිසා අපිට ජීවත් වෙන්නේ කෙලෙස් බලවත් වෙච්ච මිනිස්සු එක්ක. එන්නේ ඉන්න සත්තු වගේ මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඔබට පේනවා ඇති අපි මේ මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිගෙන යන කාලය. අනාගතයේ පරම්පරාවෙන් පරම්පරාවට ආවිෂ පිරිහිලා මිනිස් ආවිෂ අවුරුදු 10ට ආසන්න වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ ඔබේ අනාගත දරු මුණුබුරු පරම්පරා ගානක් යනකොට තව අවුරුදු 2000ක් 3000ක් යනකොට මේ ආවිෂත් පිරිහිලා අවුරුදු 10ට මිනිස් ආවිෂ බහින කාලයක් එනවා. එදාට මේ ලෝකේ එල්ලුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන මිනිස්සුන්ගේ ජීවිත සත්තු වගේ විකෘති රාගයකින් යුක්තයි, විකෘති ද්වේෂයකින් යුක්තයි, විකෘති මෝහයකින් යුක්තයි. ඒ නිසා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙයි. ලේ පිපාසිත ආසාවන් තුල ජීවත් වෙන. එහෙම ලෝකයක තමයි අනාගත ලෝකයාට තව තවත් ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා හැබැයි අපි දැන් මේ යුගයේ තුල යම් වාසනාවන්ත පිරිසක්. ඒකට හේතුව මඩගොඩක හිටියත් අපිට නිලුමක් වෙන්න පුළුවන්. බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට අහන්න ලැබෙන කාලය. ඒ මඩගොඩේම නෙළුමක් හැටියට අපිට මතු වෙලා අපේ ජීවිතේ සුවඳවත් කරගන්න බබලවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට පෙර පිනකට තමයි බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා. ඔබ කවුරුත් පෙර පින් කරපු පිරිසක්. ඒ නිසා පතිරූප දේශ වාසෝ සුදුසු රටක සුදුසු ප්‍රදේශයක සුදුසු ගමක ඉපදුනා. දැන් මේ ගුවන් විදුලිය යන බණක් හරි ඔබට අහන්න ලැබෙනවා. මේ බණපදයක් ඇහෙන්නේ නැති මිනිස්සු ලෝකේ කොච්චර ඉන්නවද? පින්පව් දන්නේ නැහැ, කර්ම කර්මඵල දන්නේ නැහැ, හොඳ නරක දන්නේ නැහැ, යහපත අයහපත දන්නේ නැහැ, අටලෝ දහම ගැන හිත හදාගන්න හැටි කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර ප්‍රශ්න ඉදිරියේ ඔවුන්ම සමාජයේ විසින්ම විනාශයට අරගෙන යන. දැන් බලන්න ඉන්දියාවේ සමහර ප්‍රදේශ තියෙනවා තමන්ගේ ස්වාමියා මැරුණට පස්සේ බිරිඳ අනිවාර්යෙන් ගින්නට පනින්න ඕන. ඒක පති පූජාව කියලා තාමත් සමහර ප්‍රදේශවල ලෝකෙ මොන මානව හිමිකම් කතා කරත් ඒ නෑදෑයෝ අල්ලලා බලෙන් හරි ගින්නට තල්ලු කරන. ඒක තමයි තමන්ගේ මැරිච්ච ස්වාමියා වෙනුවෙන් බිරිඳක් කරන ඒ පති පූජාව. එතකොට හිතන්න මේ මිනිස්සයා මැරෙන්න යනකොට බිරිඳ කොච්චර මෙරි මෙරි ජීවත් වෙනවද කියලා. ගින්නට පණිනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනකොට කොච්චර වේදනාවක්ද? ස්වාමියා මැරිච්ච මොහොතේ ඉඳන් බිරිඳ මොනතරම් මේ දුකකටද ඇදලා දාන්නේ? එතකොට එවැනි පළාත් තියෙනවා මේ ලෝකේ. සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවල් තියෙනවා. ඒ නිසා එවැනි රටක එවැනි ප්‍රදේශයක එවැනි ලෝකයක උපදින්න නැතුව බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න පුළුවන් රටක ගමක පළාතක ඔබ ඉපදුනා. ඔබ පෙර පින් ඇති පිරිසක්. පුබ්බේච කත පුඤ්ඤතා. හැබැයි මේ ලැබිච්ච අවස්ථාවේ ඔබට ධර්මයේ දියුණු කරගන්න අවශ්‍ය බාහිර අංග දෙකම දැන් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි හොඳටම ලැබිලා තියෙන්නේ. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය අහන්න ලැබෙන්නේ. ඔබට මේ රටේ මේ වෙනකොට සද්ධර්ම ශ්‍රවණේ හොඳටම ලැබෙන කාලයක්. කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන බණහන අය ගුණධර්ම දියුණු කරන නිවන් දකින්න ඕනෑ කියන හැඟීම තියෙන කීප දෙනෙක් හරි අතරින් පතර ඉන්නවා. හැබැයි ඒ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු අංග දෙකක් තියෙනවා. අන්න ඒ කරුණු දෙක ඔබ අප්‍රමාදීව ඇති කරගත්තොත් ඔබට අටලෝ දහම ඉදිරියේ

0: කරුණු දෙක ඔබ විසින් ඇතිකර ගත යුතු කාරණා දෙකක්. බුදුරජාණන් වහන්සේ වදාලා තුම් හේ කිච්චං ආතප්පං. මහණෙනි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාග. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා, පාර කියලා දෙනවා, මඟ කියනවා විතරයි. බලෙන් නිවන් දක්වන්න බෑ. ඒ නිසා ඔබට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනවා. නිවන් මාර්ගයේ පැහැදිලි ඔබට වර්තමානයේ ධර්මීය හොයන කෙනෙකුට, ධර්මීය අධ්‍යයනය කරන කෙනෙකුට, බණහන කෙනෙකුට ඒ යා යුතු නිවන් මඟ පැහැදිලිව තියෙනවා. හැබැයි ඒ මාර්ගය යනවද, සීල් රකින්නවද නැද්ද, අපායට යනවද, දිව්‍ය ලෝකේ යනවද, නිවන කරා යනවද, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවද, ඒ සියල්ල ඔබ විසින් තීරණය කර යුතු දෙයක්. ඒ නිසා තුම් හේ කිච්ඡං ආතප්. මහණෙනි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා මඟ පෙන්නනවා, පාර කියලා දෙනවා, නිවන් මඟ පෙන්නනවා පමණයි. ඒ නිසා ඔබ විසින් අප්‍රමාදීව මේ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයේ තුල ධර්මයේ ඇති කරගත්තොත්, ඔබ යෝනිසෝ මනසිකාරයේ දෙන දක්ෂ කෙනෙක් නම්, ඔබ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න පුරුදු වෙනවා නම්, ධම්මානුධම ප්‍රතිපදාවක යෙදෙනවා නම්, අන්න ඔබ පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට ගමන් කරන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර නිවන පැත්තට යන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න, ඔබේ හිත දියුණු කරගන්න, බලවත් කරගන්න, ඔබ ඔබේ ජීවිතය තුළ ආරක්ෂාව හදාගන්න කෙනෙක්. අන්න ඒ කෙනා ධර්මාවබෝධයෙන් යුතු කෙනාමයි මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යසායස මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති. එයාගේ හිත කම්පා නොවී අශෝකං විරජං කේමා. මොන දේ වුණත් ලෝකෙම විනාශ වෙලා ගියත්, මොන ප්‍රශ්නාවත්, මොන කරදරාවත්, කොච්චර නින්දා පහසාවත්, ඒ සියල්ල ඉදිරියේ අශෝකං විරජං කේමං විරාජමානව නොසැලී නිවන කරා යන දක්ෂ කෙනෙක් බවට පත් වෙන. ඒක මංගල කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබ හැම දිනාම අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාවම ලැබීවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්තුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පින පින් කැමති සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම
2: දානය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට

සර්වරාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම පහේ සිට උදැසන හත දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න
1: සසර දනව්වේ.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම දුන්නා.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමකවාක්‍යය.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

රජ ගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තෞතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපය නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නේ විට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියනවා. සාදු සාදු. සොතිර කුවන් පෙතලියා.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය

පින්වතේ දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ ධම්මපදය අරහන්තවත්.

0: රැඳී සිටින්නේ.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වතෙ සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් විදුලිය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමක.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

යමෙ තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කෝ

0: බුදුමග තෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

මස්ලේ නැති ඇට ලෙවකන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා.

0: මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරු උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකි බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකි බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
1: ඊවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය.

තමන්ගේ ඉසගිනිගත් අයෙකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයින්ද?

0: සුදු ලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය කුප්ප

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකවර
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සත සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්න හොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

0: சுதிலின் குவிதுலியன்
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වක්තේ.

0: Sotnikov Kuvan Petolia.
1: මල්රේනු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල්වලින් සකස් කරන විශේෂිත මල්මාලා, මල්වියන්, මල්රේනු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරුවන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කරා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම් වලට සහභාගී වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදු ගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට හියානිසංස ඔබට ලැබෙනවා.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

0: ගුවන්වි දුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

සිංහ ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදු ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

जिंदगी की महफिल, महफिल में हम अकेले, दामन को कोई चूमे, जुल्फों

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන්විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

0: නු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිතු මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු. ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පිණ උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනොත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගී වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරලා ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක
1: සුදිලේ ගුවන් විදුලියයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන් විදුලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවා

ප්‍රාණඝාතාදි පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය යුතුය.

දකින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk

0: පාළුවනේ දිනපතා පස්වරු 5 සිට පස්වරු 6 දක්වා පුංචි ඔබවැන්නේ සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන් විදුලිය

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවත්
1: මල් රේණු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිත මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. ඒ වගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල්

0: මේ උතුම් පින්කම් සිදු කර ඇති. එනිසා ඔබ ඒ සිදුකරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක් මහා ශක්තියක් බවට පත්වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදිතේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන්ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සෙත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලි නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජා විත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 90ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

යා උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදු කර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: اپیزودی کوبن بدلیه
1: පින්වතුනි ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස සිහියට නගා ගන්න බලන්න ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන් අසන්න මෙත් සිතින් යුතුව පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා මෙතුමා මොකද කළේ පින්වතුනි සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා මහා රන්විමනක් පහළ වුණා 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා එච්චර විතරක් නෙවෙයි මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා මහත් භෝග සම්පත් හැම විටම ලැබීම වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම කුෂ්ඨ රෝගද ගණ්ඩ රෝගද දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නවීම ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම රන් පැහැපා සිරුරක් ලැබීම අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම කල්පලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන් එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන් උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න ඒ චෛත්‍ය රාජයන්න් පිරිසුදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

රස පිරුණු සුභාවිත ගී ශ්‍රවණය කරන ඔබට මේ මොහොතෙහි අපි අදහස් කළා ඔබට මේ රසය පිළිබඳව කරුණු කාරණා ටිකක් සඳහන් කරලා මිහිරි ගීතයක මිහිර බෙදා හදා ගන්නට. රසය පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් වෙනවා. පැරණි පඬිවරු මේ රසය නම ආකාරයකට රස නමයක් තියෙන බවට ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ විට මේ රසය නවය ඔබ දැනගන්න කැමති වෙයි. මා සඳහන් කරන්නම් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත හා සාන්ත කියන රසයන් නමය තමයි මේ පැරණි පඬිවරු අපට නව රසයක් ලෙස ඉදිරිපත් කරලා තියෙන්නේ. වර්තමානයේ මේ නව රසය සංකීර්ණ සමාජයට ප්‍රමාණවත් වේද කියලා කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මා මුලින් සඳහන් කළ රස නමය නිර්මාණ ශේෂ්ත්‍රයට, ගීත ශේෂ්ත්‍රයට, සිනමා ශේෂ්ත්‍රයට, නාට්‍ය ශේෂ්ත්‍රයට වර්තමානයේ යොදා ගනිද්දී විවිධ සුසංයෝගයන් විවිධ එක්කිරීම් සිදු වී තියෙන බව අපට පෙනී යනවා. සිතුවිලි විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙන මේ කාල පරාසයේ බොහෝ විට සංවේදී වෙලා තිබෙනවා මේ සියල්ලක්ම. කෙනෙකුගේ රසවිඳීම බොහෝ විට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ චින්තනය, අධ්‍යාපනය, දැනුම මෙන්ම සංවේදීතාව මත බව අපි පිළිගන්න ඕන කාරණයක්. විචාරකයින් නොයෙක් මතභේද අදහස් දක්වා තිබුණත් මේ වින්දන ශක්තිය වයස් සීමාව අනුවත් වෙනස් වෙන බව අපට පේන කාරණයක්. මා උදාහරණයක් සඳහන් කරන්නම්. කුඩා දරුවා නැලවිලි ගීතයට, ළමා ගීතයට ප්‍රිය කරන අතර තරුණයා තරුණිය පෙන් ගීතයට ප්‍රිය කරනවා. බලන්න වැඩිහිටිය මොනවටද ප්‍රිය කරන්නේ කියලා. මේ ඔබ අප ශ්‍රවණය කරන හරබර සුභාවිත ගී, ඒ වගේම තවදුරටත් එය ඉක්මවා යමින් බැති ගීයට ඇලුම් කිරීම සිද්ධ කරනවා වැඩිහිටියා. මේක එක්තරා විදියකින් ජීවිතයේ ස්වභාවයත් අපට කියා පාන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සුදුල ගුවන් විදුලියත් ඔබේ ආධ්‍යාත්මික වර්ධනය දියුණුව ඇති කිරීම සඳහා ගන්නා වූ ශ්‍රේෂ්ඨ මාත්‍ර උත්සාහයක් හැටියට මේ සඳහන් අපි සඳහන් කරනවා. අපේ ගුවන් විදුලිය ඔස්සේ නිතරම අපි ඔබට ප්‍රචාරය කිරීමට සලස්වා තිබෙන්නේ ඔබේ බුද්ධිය වර්ධනය වන, ඒ වගේම දහම් රසය උකහාගත හැකි ගීත වැඩසටහන්, ධර්ම දේශනා, ඒ වගේ දේවල්. හොඳයි, එහෙමනම් එම කරුණු කාරණා සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා අප සමග එක්විය හැකි ආකාරය ඔබේ හිතමිත්‍රාදීන්ටත් පවසන්න. අපේ මේ ගුවන් විදුලිය මේ වැඩසටහන් පිළිබඳව www.sudularadio.lk අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් අපව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

හොඳයි චිත්‍රපට ගීතයක් අහන්න අපි මේ වෙලාවේ සූදානම් වෙනවා 1975 වර්ෂයේ අප්‍රේල් 4 වෙනිදා තරංගා සිංහල චිත්‍රපටිය තිරගත වුණා එහි සුන්දර ලස්සන ගීතයක් තමයි තෝරා ගත්තේ මේ තරංගා චිත්‍රපටියේ කතාව දෙබස් නිෂ්පාදනය සේන දයානන්දයන් සිදු කළ අතර තිර රචනය අධ්‍යක්ෂණය සිද්ධ කළේ සුමිත් අමරසිංහ මහත්මයා සංගීතය අධ්‍යක්ෂණය කළේ ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන මහත්මයා ගීතන නිර්මාණය කළේ ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් ගීත ප්‍රබන්ධ සිද්ධ කළා මහාචාර්ය සුනිල් ආර්යරත්න ධර්මශ්‍රී ගමගේ සිරිල් රත්නවීර කියන අපේ ශිල්පීන් මේ ගීතය ගායනා කළේ එදා එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියා සමග ශ්‍රීමති තිලකරත්න ශිල්පිනිය ඇතරම දයබර අසනනි අපි මේ ගීතයේ මුල් ගීතය ඔබ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට උත්සාහ ගත්තා නමුත් එහි තිබෙන අපහැදිලිතා ඒ වගේම ඔබේ ශ්‍රවණයට බාධා සිද්ධ වෙන නිසා ඒ මුල් ගීතය අපිට ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ කනගාටු වෙනවා ඒ පිළිබඳව අපි මේ ගීතය නව සංගීතය අනුව ගායනා කරනු ලබනවා මෑත යුගයේදී ඒ ගීතය තමයි මේ ඔබේ සවන්පත් අතරට දැන් ගුණට නැංවෙන්නේ තරංගා චිත්‍රපටියෙන්

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

කුරගානුව කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණෙයි. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුල ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරසඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගෞගණන් දුර වූ ජීවිතයේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරුයි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරසඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහි එන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක්.

0: පින්තුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දාණයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටය. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

0: ලගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත් වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණයේ ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රම දායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්. තිනකුයි දායක කියන හාමුදුරුව මීට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා, 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. එවගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පනන සද්ධාවෙන් කරපු මේ පින්කම ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කම ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමු වීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා.